0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: ඔබට මත් පෙන් දුන්නොත් එපා කියනවද නැතිනම් බෑ මගේ රියදුරු බලපත්‍රය අහිමි වෙයි කියලා කියනවද
3: ඇත්තටම මම මත් පෙන් පානය කරන කෙනෙක් නෙමෙයි අපි වැඩ කරන ස්ථානයේ උත්සවයක් තිබුණා එතනදී මට මත් පෙන් දුන්නාම ඒක එපා කියන්න මට හිතුනේ නැහැ මම හිතුවේ මගේ මත් පෙන් සීමාව අඩු කියලා නමුත් සීමාව 0.5ට වඩා වැඩි තිබිලා වාහනේ පදවල මාව අහුණා මට දැන් මගේ දරුවෝ වාහනේ පාසලට ගෙනියන්න බෑ මට මගේ අම්මට කියන්න සිද්ධ වුණා මට එයාව දොස්තරලා ගාවට ගෙනියන්න බෑ කියලා. මගෙන් නෙපෙන මිනිසුන්ට බෑ කියලා කියන එක තමයි හැම දෙයකටම වැඩිය දරුණුම දඬුවම. ඒ වෙනුවට මට කියන්න තිබුණේ මත්පැන් එපා කියලා.
2: වගකීමෙන් හැසිරෙන්න. ඔබ මත්පැන් පානය කළොත් වාහනේ පදවන්න එපා. TAC within පණිවිඩයක්.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
4: ඔබ අපදාකට සූදානම්ද? Australia Post සහ Australian Red Cross එක්ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්න සරල පියවර කිහිපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare වෙත පිවිසෙන්න.
5: Proud sponsor of 3ZZZ 92.3 FM.
6: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහල

0: 3 Triple Z 92.3 FM.
1: 3 Triple Z 92.3 FM.
2: Me, 3 Triple Z Guan Vitulie, Sinhala Seva. FM 92.3.
3: ආයුබෝවන් සුභරාත්‍රියක්. ඔබ දැන් එක්ක සිටින්නේ 3 Triple Z ගුවන් විදුලියේ සිංහල අංශයේ මෙවන සඳතරුත් සමගින්.

0: సుందరు రాత్రిక సంగీతం యహోరావా సందతరు ఎఫ్ఎం తరంగమాల 92.3 గోని අද 2026 වසරේ සැප්තැම්බර් මාසයේ 17 වෙනිදා බ්‍රහස්පතින්දා
1: තවත් සීතල රාත්‍රියක ඔබ උණුසුම් කරමින් සංගීතමය හෝරාවක් ගෙනෙන්නට අපි සූදානමින් සිටිනවා.
0: අද විශේෂතු දවසක්. ඒ අනගාරික ධර්මපාලතුමාගේ 162 වෙනි ජන්ම සැමරුම සිදු කරන්නේ අද දිනයි. ශ්‍රී ලංකාවේ ඇතැම් කුහක මිනිසුන් උන්වහන්සේට ගැරහුම් අවලාද සිදු කළා. අදත් එවැනි අය සමාජයේ ඉන්නවා, කියලා සමාජයේ ඉන්නවා. ශ්‍රී ලංකාව බුද්ධාගමික රටක් නොවේ කියලා කියන අය. ඒට හොඳම පාඩම් දෙන්නේ අනගාරික ධර්මපාලතුමායි.
1: රට ජාතියට අනගි සේවාවක් කරේ තුමා බුදුන් ඉපදුණු දේශේ වන දඹදිවට බුද්ධ දර්ශනය නැවත රැගෙන යාම සිදු කළ ශ්‍රීමතානන්ය. අනගාරික ජීවිතයක් ගත කළේ තුමා ඉන්දියාවේදී පූජ්‍ය දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි බිමට ඇතුළත් වුණා. ශ්‍රී ලාංකික ජන සමාජයට අමතක වුණත් චීනයේ, බුරුමයේ වැනි රටවල් අදත් උන්වහන්සේට ගෞරව දක්වමින් සිහිපත් කරනවා.
0: අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවට පැමිණෙන විට මහන්තානම් හින්දු ආගමික නායකයා බුදුන් වහන්සේගේ පිළිමයට සාරි අඳවා සැරිසිරි කර තිබූ අතර ඒ දුටු ධර්මපාලතුමා මහත් කම්පාවටපත් වුණා. ඒ අනුව මූලගන්ති කුටි විහාරයේ ඉදිකරත් දේවතාවක්ම එය විනාශ කර දෙමු අතර උන්වහන්සේ පොලිස් තාරණ පීන වලට පවපත් වුණා. කෙසේ වෙතත් එම ජීවිත තර්ජන වලට තවන් නොදී උන්වහන්සේ නඩු මාර්ගයට පැස බුද්ධ ගයාව බේරාගත්තා.
1: එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉතින් දෑබරතන්නනි, මේ සුන්දර හෝරාවේ සදතර තුලින් ඔබහා එක්වන මම ධර්මපාල කොටිකාරගේ සුපුරුදු සෙනෙහසින් යුතුව පිළිගන්නා මැදිරිය වෙත ආයුබෝවන්.
2: ආයුබෝවන්. මම ගාමිණී නාරන්පණාව.

ඉන්දියාවට පැමිණි අනගාරික ධර්මපාලතුමා තම ජීවිතයට එන්න තරජන නොතකා මූලගන්ධ කුටි විහාරය ඉදිකර බුද්ධගයාව බේරාගත්තා. ඒ බුදුන් ඉපදුණු ස්ථානය. මහාචාර්ය සුනිල් ආරියරත්න

විසින් රචනා කොට ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කරමින් ගීතය ගායනා කරනු ලබන්නේ ආචාර්ය විසරද නන්දා මාලනියන්. ඒ අනගාරික ධර්මපාලතුමා ගැන

අනගාරික ධර්මපාලතුමා පිළිබඳව තවත් ගුණ ගායනය ආචාර්ය විසරද සුනිල් ඉදිරිසිංහයන් මෙම ගීතයේ ගායනා කරනු ලබන්නේ අමාසෙත්ගේ පද රචනයෙන්. ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතය එක්ව කොට තිබෙනවා.

0: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: සත්‍ය අත්දැකීම් අතරින් මේ ගීතේ නිර්මාණය වී තිබුණේ මේ කඳුළු කතාව කසුන් එම් ඕපාතකාගේ නිර්මාණයක්. මේ පද සකිල තිල්සාන් විසින් සංගීතවත් කළා. ඇගේ බර ගායනය කසුන් ඕපාත් ගායකයාගේ

ප්‍රවීණ ගායක ජේ මිල්ටන් පෙරේරා සූරීන් කලා ලෝකේ හැඳින්වුනේ සංගීතී කඳු බිඳුව ලෙසින්. මේ එතුමාගේ බොහෝ ගායන සංගීතී ගුණ නිසා තම ආදරවන්තය ඇත් ඇතින් කම්පා වුණු පෙම්ම සුදුරේ දුක් හැඟිබර මේ ගීතයද කියනවා. දලිත් එස් මෛත්‍රීපාල සූරීන්ගේ අද රචනය සංගීතවත් කළේ ෂෙල්ටන් පෙරේරා සංගීතවේදියා විසිනි.

ඉතින් දෑබර අසන්නනි, මෙතැන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන් සඳ තරතුලින් බ්‍රහස්පතින්දා රාත්‍රිය ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු එල්නිනෝවෙන් ශ්‍රී ලංකාවේ ලක්ෂයට අධික පිරිසකට දැඩි බලපෑම. 22 පිළිබඳ අධිකරණ මතයේ 22 වෙනිදා පාර්ලිමේන්තුවට, 24 වෙනිදා විපක්ෂයෙන් විරෝධතාව. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත හා අධිකරණ සංවිධාන සංශෝධන 50 කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමසිංහ මහතා විසින් ලබන 22 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුව ආරක්ෂක මාර්ග පවසනවා. මෙම 50 කෙටුම්පත් දෙක පිළිබඳ විවාදය සැප්තැම්බර් 24 හා 25 යන දිනවල පැවැත්වෙන අතර, එම දින දෙකේදී වෙනත් ගමන් බිමන් වලින් පැලකී කොළඹ සැඳී සිටින ලෙසත්, විදේශ සංචාරවල යෙදීමෙන් වළකින ලෙසත් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය සිය මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා. මේ අතර මෙම 52 පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වන 24 වෙනිදා දිවයිනේ සෑම ප්‍රදේශයකම සිය පාක්ෂිකයන් හා ආධාරකරුවන් කොළඹට ගෙන්වා ආණ්ඩුවට එරෙහි විශාල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සමග ජන බලවේගයේ කටයුතු යොදා ඇතැයි එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ලෝකසූර රොමේස් තරංගගේ හෙල්ල කඩා බිඳ දැමීම ගැන පරීක්ෂණයක්. ලෝකසූරයත් ඔලිම්පික් සූරයත් පරාජයට පත් කළ ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ සූරයා වන රොමේස් තරංග පසුගිය අඟහරුවාදා පෙරලා ශ්‍රී ලංකාවට පැමිණෙද්දී ඔහු තරංග සඳහා භාවිතා කළ හෙල්ල පහම ගුවන් යානය තුළදී හෝ ගුවන් යානයෙන් පිටතට ගැනීමේදී හෝ කැඩී විනාශ වී තිබීම ප්‍රශ්න සහගත බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් ඔහු පැමිණි ගුවන් යානය තුර්කි

0: වන් සේවෙන් වන්දිලබා ගැනීමට හා ඉදිරි නීතිමය හා රාජතාන්ත්‍රික ක්‍රියාමාරක් ගැනීමට රජයේ අවධානය යොමු වී ඇතැයි ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළා. මේ අතර ලෝකසූර උමේස් තරංගගේ හානියට පත් එල්ලිය වෙනුවට අලුත් එල්ල කට්ටලයක් රජයේ වියදමින් කඩනමින් ලබා දීමට කටයුතු කරන බවද ඇමතිවරයා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළා. මේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන්ද පරීක්ෂණය කරබා තිබෙනවා. තමන් වෙනදා කටුනායක තොටුපළ වෙත එන්නේ සතුටින් වුවත් මෙවර ගුවන් තොටුපළින් පිටතට පැමිණියේ ඉතා කනගාටෙන් බවත් රුමේස් තරංග ගුවන් තොටුපළේදී ප්‍රකාශ කළා. ශ්‍රී ලාංකික පෙන්වතිය බලන්නට ඉන්දියාවේ සිට බෝට්ටුවකින් ආ තරුණයා පරිවාස භාරයේ මුහුණුපතෙන් අඳුරාගත් ශ්‍රී ලාංකික පෙන්වතිය හමුවීම සඳහා ඉන්දියාවේ රාමේස්වරම් සිට නීති විරෝධී ලෙස බෝට්ටුවකින් පැමිණි ඉන්දීය ජාතික 17 වැනි තරුණයෙකු තලෙයිමන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතික තරුණයා ළඟ තිබී ඔහු මුහුණුපතෙන් අඳුරාගත් පෙන්වතිගේ ඡායාරූපයක් සහ එය එවා තිබූ පෙම් හසුනක්ද ඉන්දීය මුදල් රුපියල් 280ක්ද පොලිස් පාලයට ගෙන ඇතැයි තලෙයිමන්නාරම් පොලිසිය පවසනවා. පෙම් සම්බන්ධතාවය පවත්වාගෙන ගිය තරුණිය තමා හමුවීමට ශ්‍රී ලංකාවට එන ලෙස ඉල්ලීමක් කොට තිබූ බැවින් තමා ශ්‍රී ලංකාවට පැමිණ බවත් රාමේස්වරම් සිට බෝට්ටුවකින් පැමිණීමට බෝට්ටුකරු ඉල්ලා සිටි මුදල තමා අත නොතිබූ නිසා තමා පැලඳී සිටි රන්මාලයේ බෝට්ටුකරුට දුන් බවද ඔහු පොලිසියට පවසා තිබෙනවා. මන්නාරම තම්මැන්නා නාවික හමුදාවේ කඳුරේ නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා යාත්‍රාවකින් මුර සංචාරයේ යෙදී සිටියේදී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව දක්වා වැටි ඇති වෙලිපර සමූහයේ එක් වෙලිපරයක සිටි මෙම තරුණයා අත්අඩංගුවටගෙන වැඩිදුර විමර්ශන සඳහා තලෙයිමන්නාරම් පොලිසියට භාර දුන් බව පොලිසිය පවසනවා. බෝට්ටුව පදවගෙන පුද්ගලයා මොහු වෙලිපරයක බස්සවා ආපසු ඉන්දියාවට පලා ගොස් ඇති බවද පොලිසිය පවසනවා. මෙම පෙම්වතිය කිලිනොච්චියේ මුලන් කාවිල් ප්‍රදේශයේ පදිංචි කාර්යයක් බවද පවසා ඇති මේ තරුණයා ගැන සියලු තොරතුරු පොලිසිය විසින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබෙනවා. පොලිස් අත්අඩංගුවට පත් මෙම ඉන්දීය ජාතික තරුණයා පොලිසිය විසින් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පරිවාස භාරයට පත් කරන මහේස්ත්‍රාත්‍රයා නියෝග කළ බව පොලිසිය පවසනවා. නන්දා මාලනියගේ භස්මාවශේෂ කැලණිගඟේ පාකර හරි හෙළයේ අග්‍රගණ්‍ය ගායන වේදිනී අභවප්‍රාප්ත නන්දා මාලනියන්ගේ භස්මාවශේෂ පවුලේ ඥාතීන් විසින් පසුගිය සෙනසුරාදා කැලණිගඟේ පාකර යවා තිබෙනවා. තමාගේ භස්මාවශේෂ තැන්පත් කර ස්මාරක ඉදි නොකරන ලෙස නන්දා මාලනිය ජීවත්ව සිටියේදී කරන ලද ඉල්ලීමට අනුව ඇගේ භස්මාවශේෂ කැලණිගඟේ පාකර හැරිය බව සම්මානනීය මහාචාර්ය සුනිල් ආර්යත්නන් මහතා ප්‍රකාශ කරා. ශ්‍රී ලංකාවේ මාස 9ට වෙඩි තැබීම් 37ක් 18ක් මරුට. මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වෙඩි තැබීම් සීදී 37ක් වාර්තා වී සිටි අතරින් 18 දෙනෙකු මියගොස් ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ගිනියාවි ඇතුළු අවි ආයුධ 797ක් වසරේ මේ දක්වා කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍යමකදී ඇමතිවරයා ඒ බව ප්‍රකාශ කළා. ඒවා අතර T-56 ගිනි අවි 14ක් පිස්තෝල 31ක් රිවල්වර 25ක් තිබෙන බවද කි ඒ මහතා 2025 වසරේ සමස්තයක් ලෙස ගිනි අවි 2404ක් අත්අඩංගුවට ගෙන ඇති බවද කියා සිටියා. වත්මන් ආණ්ඩුව බලයට පත් වූ මුල් අවස්ථාවේදී පාතාල කල්ලි අතර තැනින් තැන ගැටුම් සිදුවද මේ වන විට එම තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ඇති බවද ඒ මහතා පැවසුවේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල සීලම ආසනවල ගමන් ගන්නා මගීන්ට ආසන පට පැනදීමට සැප්තැම්බර් 20 වැනිදා සිට එනම් ලබන ඉරිදා සිට අනිවාර්ය කොට තිබෙනවා. දිනෙන් දින ඉහළ යන රියනතුරු සහ මරණ සංඛ්‍යාව අවම කර ගැනීමේ සඳහා මෙම පියවර ගත් බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ. වාහන නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකර නොමැති ආසන සඳහා ඒවා සවිකර ගැනීම සඳහා රථවාහන හිමියන් මාස 3ක සහන කාලයක් රජෙන් ලබා දී තිබුණා. එම සහන කාලය මේ මාස 19 වැනිදායි අවසන් වෙනවා. ලබන 20 වැනිදායින් පසු ආසන පටි පැළඳ නැති මගීන්ට මෙන්ම වාහන හිමිකරුවන්ටද දඩ ගැසීමටද පොලිසිය පියවර ගනු ඇති. ශ්‍රී ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතයව සපයන ලද පුවත් තෙසරෙන් තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ ආයුබෝවන්.
1: ගුවන්විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
2: දාරක ස්නේහය නැතහොත් දෙමෝපියන් දරුවන්ට දක්වන සෙනෙහස ගැන අප නිතර කතා කරනවා. මවුරුන්ගේ දිනේ හා පියවරුන්ගේ දිනේ සිහිකරන දිනවල දරුවන් විසින් තම මව හෝ පියාගේ ගුණ සිහිකරමින් ගයන ගීත අපට නිතර අසන්නට ලැබෙනවා. ඉතින් අප පසුගිය සතියේ කතා කළා පියවරුන්ගේ දිනේ සිහිකර දින කිහිපයකට පසු පියවරුන් මොනවද තම දූ දරුවන් ගැන හිතන්නේ කියලා ප්‍රකාශ වෙන ගීත කිහිපයකට. පියවරුන් වගේම මවුරුන්ද තම දුව හෝ පුතා ගැන තම හිතේ ඇතිවන හැඟීම් ගීතවලට මුසුකොට තිබෙනවා. අපි අද අදහස් කරන්නේ මව්වරුන් තම දූ දරුවන් ගැන තම සිතේ තිබෙන ආදරය කරුණාව ප්‍රකාශ කරන ගීත කීපයක් ඔබ වෙත ගෙනෙන්නයි. මවක් සහ දියණියක් අතර පවතින්නේ ඉතාමත් දැඩි බැඳීමක්. යෝන් වියට පා තබන වයසේ පසු වන දියණියක් නම් ඒ මවට තරමක අභියෝගයක්. දැඩි අගහිකම් මත ජීවිතය ගත කරන මවකට නම් ඒ තවත් අසීරුයි. තරුණ දියණියකගේ සිතුම් පැතුම් හා පවුලේ අගහිකම් අතර ජීවිතය ගෙවන මවක් තම සිතේ ඇතිවන වේදනාව දියණියට තේරුම් කර දෙන්නේ කෙසේද? එවන් අවස්ථාවකට මුහුණ දී සිටින මව තම දියණියට ජීවිතයේ යථාර්ථය තේරුම් කර දෙන ගීතයක් අප ඔබ වෙත ගෙනෙන්නටයි මේ සූදානම. ලූෂන් බුලස්සංගලයන්ගේ ගීපද රචනයකට අනුව සංගීතවත් කොට ඇත්තේ දර්ශන්ද සිල්වා විසිනි. ගායනී විශාරද නන්දා මල්නි. අහල බලන්න මේ මව දියණියගේ සිත නුරුදන ආකාරයෙන් ඇයට ජීවිතය තේරුම් කරලා දෙන්නේ කෙසේද කියලා.

ජීවිතයේ දැඩි දුෂ්කරතා මැද හදාවදාගත් පුතුකිවේ දීනුව දකින්නට මවක් කොතරම් කැමති වෙයිද? හැබැයි කුඩා කලමින් තම උකුලේ රඳව නලවන්නට නම් දැන් නැයට බැහැ. යෝනියට පත් තරුණයෙකු මවගේ සෙනෙහසින් මිදී ජීවිතේ තවත් කඩීමක් පසු කරන්නට රැකියාවකට යන්න සූදානම්. ඉතින් මවගේ සිතේ තම පුතුගේ දියුණුව ගැන ඇතිවන හැඟීම හා ඔහුට ලබා දෙන අවවාද කීපයක් ඇය මේ අයුරින් ගීතයකට මුසකොට තිබෙනවා. දයා ජල්විස්ගේ පද රචනයට අනුව සංගීතකට ඇත්තේ ටී ෂෙල්ටන් පෙරේරා විසිනි. ගායනා කරනු ලබන්නේ රූපා ඉන්දුමති. ඉතින් අහල බලන්න, මේ මව කුඩා කල සිටම ආදරෙන් ඇති දැඩි කළ පුතුගේ දියුණුවේ ඊළඟ කඩේම ගැන කියන්නේ කුමක්ද කියලා.

අපි අද කතා කරමින් සිටියේ මවුරුන්ගේ සිතේ තම දූ දරුවන් පිළිබඳ ඇති වුණ හැඟීම් පිළිබඳ කියවන ගීත කීපයකටනේ. දූ දරුවන් යෞවන විට පත්වෙලා ඔවුන් ස්වාධීන වන විට දෙමව්පියන්ට යම් සහනයක් ලැබුණත් දරුවන් කුඩා කාලයේදී ඔවුන් උස්මහත් කරගන්නට දෙමව්පියන්ට සෑහෙන පරිශ්‍රමයක් දරන්නට සිද්ධ වෙනවා. අප මීළඟට තෝරාගත්තේ මවක් තම කුඩා දීනිය හදා වඩා ගන්නට හා ඇය හඬනා විට නලවා ගන්නට ගත් උත්සාහයන් පිළිබඳව තම දීනියට මතක් කර දෙමින් අනාගතයේ රටට වැඩදාය ලෙස හැදී වැඩෙන්නයි කරන අවවාදයක් පිළිබඳ කීවෙන ගීයකටයි. මේ ගීතේ ගායනා කරන්නේ චන්ද්‍රලේඛා පෙරේරා. ඉතින් අහලා බලන්න. දරුවන් කුඩා කල ඔවුන් හදා වඩා ගන්නට අම්මලා ගන්න උත්සාහයන් කොයි වගේද කියලා.

හිතක් තුළ ආදරයක් ඇතිවෙන්න මිලමුදල් ඕනේ නැහැ. එසේ දිනිදු හිතක පහළ වුණු ආදරයක් දිනන්නත් ලෙහෙසි නැහැ. ප්‍රවීණ ගායක ඉච්ඡර් ජෝතිපාලයන්ගේ මේ ගායනයේ ටෝච් ලෙස්ලි රන්සිග් රණසිංහයන්ගේ නිර්මාණයක්, සංගීතයේ මුහම්මද් සාලි සංගීතවේදියාගේ

බෞද්ධ සාහිත්‍යයේ තිබෙන සිද්ධාර්ථ රජතුමා තපසට යන විට කපා වෙන් කරන ලද ඉසකේ ධාතුව තැන්පත් කරන ලද සිළුමිණ සෑය. ඒ පිළිබඳව අද ගායනා කරන්නේ සිතාරා මදුසානි. මෙහි මුල් ගායනයේ අහමඩ් මොහිදීන් විසින්. යු.ඩී. පෙරේරාගේ පද රචනය සංගීතවත් කළේ මොහොමඩ් කවුස්.

අපේ ජාතික වීරවරයන්ගෙන් එක්කෙනෙකු තමයි අනගාරක ධර්මපාලතුමා. නමුත් අද වෙන විට ඒවා එයින් අයින් කරලා තිබෙනවා බොහෝ වීරවරුන් ගැන. මේ වීරයන් ගැන ගුණගායනා කරන්නේ විශාරද අමරසිරි පීරිස් ගායකයාණන්. පද රචනය සුමුදු වෙත්තසිංහයන්. සංගීතය සමත් පෙරේරාගෙන්.

0: අපගින් සමගෙන එන්නටයි මේ සූදානම් වන්නේ. අද වැඩසටහනට සහභාගී වූ නිරූපා කුලරත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සහයෙන් මහේන්ද්‍ර කාලිංග මුදලි. වැඩසටහන සම්පාදනය කර ඔබගින් සමුගෙන යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගින් සමගෙන යන්න. ආයුබෝවන්.
1: ආයුබෝවන්.